ඇබන් සුබ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණ ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඩ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහන තුළින් ඔබත් සමඟ පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම්. 5103.1 FM තරංගමාලා ඔස්සේ හා 5B World හරහා අප සමඟ සම්බන්ධ වෙන සුළු දෙනාම ඉතාමත් ලිඟතකමෙන් පිළිගන්නවා. ඉතින් අද සැප්තැම්බර් මාසේ 29 වෙනි අඟහරුවාදා සුපුරුදු පරිදි වැඩසටහනත් එක්ක අසු කරගෙන ඔබ වෙතින මම බිහිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙනද වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක අසු කරගෙන ගීගොන්නකුත් සමගයි මේ රාත්‍රියේ අපි ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි, එසේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමග.

0: 2527 ඇඩිලේඩ් රූපවාහිනී මුතුහර ළමා සමාජය ආරම්භ කළ අවුරුදු 10ක් පිරෙන මොහොත. ඉතින් විශේෂයෙන්ම ඊයේ දවසේ ඉතාමත් අලංකාර විදිහට මේ ඇඩිලේඩ් පුරවරේ මේ ඇඩිලේඩ් රූපවාහිනී මුතුහර ළමා සමාජයේ 10 සංවත්සරය පැවැත්වුණා. ඉතින් අපේ ඇඩිලේඩ් වල සිටින බොහෝ දෙනෙකුට මෙයට සහභාගි වෙලා ඔවුන්ට අපේ මේ දුව දරුවන්ගේ දස්කම් විස්කම් දැකගැනීමේ අවස්ථාවත් ලැබුණා. ඉතින් ඇත්තටම මේ ඇඩිලේඩ් පුරවරේ තිබෙන 2527 රූපවාහිනී මුතුහර ළමා සමාජයේ ආරම්භය සහ මේ ආකාරයෙන් මේ රූපවාහිනී මුතුහර ළමා සමාජය අවුරුදු 10ක් පුරා ගෙන යෑමට මේ පිටුපසින් ඉඳලා ඉතා විශාල මෙහෙවරක් සිදු කරන චරිතයක් සිටිනවා ඇඩිලේඩ් වල. ඒ අන් කවරකුත් නෙමේ මේ 2527 ඇඩිලේඩ් රූපවාහිනී මුතුහර ළමා සමාජයේ අනුශාසිකාව වන කුමුදිනී සිල්වා මහත්මිය. ඉතින් අපිට ඊයේ දවසේ විශේෂයෙන් මේ වැඩසටහනත් සමග මෙතුමිය සමගත් වචන කීපයක් හුවමාරු කර ගැනීමට අපිට පුළුවන්කම ලැබුණා. ඉතින් ඇඩිලේඩ් ලක්කඬ වෙනුවෙන් කුමුදිනී මහත්මිය අපි ඔබව ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මං මේ අවස්ථාවේදී මුලින්ම ඔබෙන් අහන්න කැමති ප්‍රශ්නය තමයි මේ අවුරුදු 10කට කලින් මේ වගේ ළමා සමාජයක් ඇඩිලේඩ් වල ස්ථාපිත කරන්න මොකක්ද හේතුව?
1: ඔවුන් හයන් ඇත්තටම මං හිතන්නේ ඒ කාලේ අපේ දරුවන්ට හරි වේදිකාවක් තිබුණේ නැහැ තමන්ගේ දක්ෂකම් පෙන්වන්න, ඒගොල්ලන්ගේ කුසලතා පෙන්වන්න, ඒ වගේම එකතු වෙලා වැඩ කරන්න. ඉතින් ඒ වගේ මට අවස්ථාවක් හම්බුණා ශ්‍රී ලංකාවේ රූපවාහිනී මුතුහර තුළින් ළමා සමාජයක් ඇති කරන්න. මං හිතන්නේ ඉතින් මං ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගත්තා.
0: ඒ වගේම මේ පහුගිය අවුරුදු 10ක චාරිකාව අපි ආපස්සට හැරිලා බැලුවොත්, අපි ආවර්ජනාවක් කළොත් මොනවද ඔබට ඒ ගැන කියන්න තිබෙන්නේ?
1: ඔව් නයන්, ඇත්තටම සතුටුයි, ඇත්තටම හරිම ආඩම්බරයි. මම මුලින් කිව්වා වගේ 2016 පටන් ගන්නකොට අපිට ඕනුනේ අපේ දරුවෝ එකට එකතු වෙලා ඒ අයගේ හැකියාවන් දක්ෂකම් පෙන්නලා විනෝද වෙලා අපේ දරුවෝ අතර මිත්‍රත්වය ඇති කරන්න, ඒ වගේම අපේ හොඳ පුරුදු ගොඩ නගා ගන්න.

0: වගේ අවස්ථාවන් දෙන්න. ඒත් ඇත්තටම සතුටුයි අවුරුද්දෙන් අවුරුද්ද දෙමව්පියන් වගේම අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවගෙනුත් අපිට ඒ උනන්දුව එන්න එන්නම වැඩි වුණා. ඉතින් අද ගැන හිතනකොට අපිට මුතුහර බෑන්ඩ් එකක් තියෙනවා, නැටුම් කණ්ඩායමක්, සංගීත කණ්ඩායමක්, ඒ වගේම මාධ්‍ය ඒකකයක් හැදුනා ඇඩිලේඩ් ලක්හඬ ළමා මණ්ඩපයෙන්. ඉතින් තව ගොඩක් හැකියාවන් කලාව ක්‍රීඩාව පැත්තෙනුත්. ඉතින් ඒ හැම එකකටම වඩා අපේ ශ්‍රී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ලැබුණා, පාසල්වලට, පුස්තකාලවලට, ඒ වගේම මෙහෙත් ළමයි වෙනුවෙන් කැප වුණ සමහර ඕස්ට්‍රේලියානු ආයතන හරහත් මෙහෙ දරුවන්ට උදව් උපකාර කරන්න ලැබුණා. ඉතින් ගොඩක් සතුටුයි අවුරුදු 10කදී මම හිතුවටත් වඩා අපේ දරුවෝ බොහෝ පැතිවලින් ජීවිතය ජයග්‍රහණය කරලා තිබෙනවා. අධ්‍යාපනයේ නම් අපේ දරුවෝ හැමතිස්සෙම පාසලෙන් අපේ දරුවෝ හොඳින්ම අධ්‍යාපනය ලබනවා. ඉතින් මේ වගේ දේවල් තමයි වැඩිපුර අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම කැමති ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනියටත් අපේ දෙමාපියන්ටත් ඇඩිලේඩ් ශ්‍රී ලාංකික ප්‍රජාවේ අපිට අතහිත දුන්න හැම කෙනාටමත් ස්තුති කරන්න. ඉතින් ඔබටත් ගොඩාක් ස්තුති මේ අවස්ථාව ලබා දුන්නට.
1: ඉතින් ඒ වගේම අපිට මුණ ගැසුණා මේ මුතුහර ළමා සමාජයේ මේ අවුරුද්දේ සභාපති වශයෙන් කටයුතු කරන ඉනුදිත් ජයනෙත්ති පුතණුවන්. ඉනුදිත්, අපිට අහන්න කැමති විශේෂයෙන්ම මේ අද දවසේ මේ සිදුවන ප්‍රසංගය, මොකද ඔබට හිතෙන ප්‍රසංගය ගැන, ඒ වගේම මේ ප්‍රසංගයෙන් ඔබ එකතු කරගත්තා වූ මුදල් මොන වගේ කාර්යයක් සඳහාද ඔබ භාවිතා කිරීමට බලාපොරොත්තු වෙන සිටින්නේ?
2: අද ඉතින් 10 සංවත්සර ප්‍රසංගය පැවැතුණා. හැමෝටම ස්තුතියි ආවට, හැමෝටම ස්තුතියි මේ ප්‍රැක්ටිස් කරාට. මේ බොහොම ආඩම්බරයි මේ ගියපු හැටියට. මම හිතන්නේ අපිට අපේ ෆන්ඩ් රේසිං ප්‍රොජෙක්ට් එකට ඇතිවෙන්න මුදල් එකතු කරන්න පුළුවන් වුණා. එකක් ලංකාවේ බෑන්ඩ් එකක්, ඉස්කෝලක බෑන්ඩ් එකකට මේ ඕන උපකරණ ලබා දෙන එකයි, අනිත් එක පුස්තකාලයකට සෙන්සරි ලැබ් එකක් හදන්නේ, ඒකට ඕන වෙන උපකරණයි ලබා දෙන්න මං හිතන්නේ ඇතිවෙන්න සල්ලි එකතු කරගත්තා. ඒකින් හරිම සතුටුයි අද ගැන.
1: ඔබතුමේ, ඉතින් ඇත්තටම අපිට ගොඩාක් සතුටුයි. විශේෂයෙන්ම අපි ඕගොල්ලොන්ගේ ඔක්කොම මේ මල්ලිල නංගිලා එකතු වෙලා සිදු කරපු සියලු දස්කම් මිස්කම් දැක්කා. විශේෂයෙන්ම ඔබගේ දස්කම් ගීත ගායනය, බෙර වාදනය, ඒ වගේම ඩ්‍රම්ස් වාදනය, ඉතින් මේ වගේ නොයෙකුත් පැතිවලින් ඔබ විශාල දස්කම් දැක්වා, අපිව පිනෙව්වා අද දවසේ. ඉතින් අපි ඔබට ඒ පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම ඔබට සුභ අනාගතයක් අපි ප්‍රාර්ථනා කරන්නටත් කැමතියි. ඉතින් ඇත්තටම මේ මුතුහර සහ ඇඩිලේඩ් ලක්හඬ අත්වැල් බැඳගෙන අවුරුදු 10ක් පුරාවට ආපු ගමනක් තියෙනවා. මොකද මේ මුතුහර ආරම්භ කරලා මාසකට පමණ පසුව තමයි ඇඩිලේඩ් ලක්හඬ මේ ඇඩිලේඩ් පුරවරේ ආරම්භ වෙන්නේ. ඉතින් එදා ඉඳලා මේ ඇඩිලේඩ් රූපවාහිනී මුතුහර ළමා සමාජයට ළමා මණ්ඩපය ඔස්සේ ඇඩිලේඩ් ලක්හඬ තුලින් මේ අපේ දරුවන්ට විශේෂයෙන්ම මේ වැඩසටහන් ඉදිරිපත් කිරීමට ගුවන්විදුලියක් ඔස්සේ අපිට අවකාශ ලබා දීමට පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ ඔස්සේ අපි අපේ මේ ඇඩිලේඩ් පුරවරේ දරුවන්ට විශේෂයෙන්ම මාධ්‍ය හැසිරවීම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත්, ඒ පිළිබඳව අත්දැකීම් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීමට නිතැතින්ම හැකියාව ලැබුණා. ඉතින් අපි ඒ පිළිබඳවත් උදක්ම සතුටු වෙනවා. ඉතින් ඒ වගේම නැවත වතාවක් මම ඇඩිලේඩ් ලක්හඬ වෙනුවෙන් කුමුදිනී සිල්වා මහත්මියට අපගේ ස්තුතිය, ප්‍රණාමය පුද කරන්නට කැමතියි. මොකද මේ මෙතුමියගේ මේ කාලය, ශ්‍රමය, ධනය කැපකිරීම තුළින් මේ සිදු කරපු කර්තව්‍යයේ මං හිතන්නේ ප්‍රතිඵල තමයි අද අපි මේ දකින්නේ. අපේ දුවා දරුවන්ට මේ ඔවුන්ගේ දස්කම් විස්කම් පෙන්වීම සඳහා තෝතැන්නක් හදලා දීලා, විශේෂයෙන්ම මේ ලංකාවෙන් සැතපුම් දාස්ගානක් දුරඉන්න අපිට මේ දේ කරන්ට මේ ස්ථානය මෙයාකාරයෙන් හදලා මේ සෑම දර්ුවකුටම ඒ ඔවුන් කැමති ආකාරයෙන් ඔවුන්ගේ දස්කම් පෙන්වීමට හැකියාව ලබාදීලා ඔවුන්ට අපේ මේ සංස්කෘතිය අපේ භාෂාව මේවා බය නැතුව කිසිම පැකලිල්ලක් නැතුව සමාජයට ඉදිරිපත් කිරීමට ඒ හැකි අවස්ථාව ලබාදීම පිළිබඳව අපි මෙතුමියට ස්තුතිවන්ත වෙනවා. ඉතින් විශේෂයෙන්ම 2527 ඇඩිලේඩ් රූපහානි මුතුහර සමාජයට තව බොහෝ කාලයක් අපේ මේ දුවා දරුවන්ට දස්කම් විස්කම් පෙන්වීමට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමඟ ඇඩිලේඩ් ලක්කඩ අපි සමුගන්නවා.

0: புனித் பசுவி பெரும.
1: වත්මන් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්ව පසුගිය 21 වෙනිදාට වසර දෙකක කාලයක් ගතව තිබෙනවා. 2024 වසරේ සැප්තැම්බර් 21 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතා ජයග්‍රහණය කළ අතර ඔහු ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. එම බැතිවරණයේදී ජාතික ජනබලවේගයේ අනුර කුමාර් දිසානායක මහතා ඡන්ද 56,34,915ක් එනම් 42.31ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ප්‍රමුඛතාවය ලබා ගත් අතර ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 43,63,035ක් ලබා ගත්තා. පළමු මනාපයෙන් කිසිදු අපේක්ෂකයෙකුට 50%ක වැඩි බහුතරය හිමි නොවීම හේතුවෙන් දෙවන මනාපය ගණන් කිරීම සිදු වුණා. දෙවන මනාපය එකතු කිරීමෙන් අනතුරු අනුර කුමාර් දිසානායක මහතා මුළු ඡන්ද 57,40,179ක් ලබා ගනිමින් නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. අනුර කුමාර් දිසානායක මහතා දකුණ, බස්නාහිර, වයඹ, උතුරුමැද සහ සමරගමු යන පළාත් වලින් වැඩි බලයක් තහවුරු කරගත් අතර සජිත් ප්‍රේමදාස මහතා උතුර, නැගෙනහිර සහ වතුකරේ ප්‍රදේශවල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්තා. ජයග්‍රහණයෙන් පසු 2024 සැප්තැම්බර් 23 වෙනිදා අනුර කුමාර් දිසානායක මහතා ජනාධිපති ධුරයේ දියුරුම් දුන් අතර පසු ආචාර්ය හරණි අමරසූරිය මෙලවිය අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කරමින් සැප්තැම්බර් 24 වෙනිදා පාර්ලිමේන්තුව විසරවා හැරීමට පියවර ගත්තා. ඉන් අනතුරුව 2024 නොවැම්බර් 14 වෙනිදා පැවැත්වුණු 10වන පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ජාතික ජනබලවේගයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. එෙහිදී ජාතික ජනබලවේගයේ මුළු ඡන්ද 68,63,186ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 159ක් එනම් ඡන්ද කොට්ටාස මගින් ආසන 141ක් සහ ජාතික ලැයිස්තු ආසන 18ක් මිරා ගත්තා. මෙය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පක්ෂයක් ලබාගත් විශාලතම බහුතර ආසන සංඛ්‍යාව සහ වැඩිම ඡන්ද ප්‍රතිශතයද වනවා. මෙම මැතිවරණයේදී සමගි ජනබලවේගය ආසන 40ක් ලබා ගනිමින් ප්‍රධාන විපක්ෂය බවට පත් වූ අතර ඉලංගේ තමිල් අරසු පක්ෂය ආසන 8ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන 5ක් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන 3ක් බැකින් ලබා ගත්තා. මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් සපිරීම නිමිත්තෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි තීමාව යටතේ දිවයින පුරා ජනරැලි මාලාවක් සංවිධානය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජනරැලි මාලාව මගින් ගත වූ වසර දෙක තුළ ආණ්ඩුව ලැබූ ජයග්‍රහණ, ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් සහ ඉදිරි දැක්ම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මද්‍රව්‍ය ජාවාරම සහ ඒහා බැඳුණු අපරාධ කල්ලි මර්ධනය කිරීමට රක්ෂකයන් යන වැඩපිළිවෙල හමුවේ අදාළ පාර්ශ්ව ආණ්ඩුවේ පාලනයට එරෙහිව සංවිධානය වෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. මේ අතර එළඹෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල සංශෝධනය සම්බන්ධයෙන් සහනාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. අකුරැස්සේ පැවති ජන රැලියට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
2: දැන් මැද පෙරදිග යුද්ධ පටන් ගත්තා. තාම දැන් ආයේ අප්‍රේල් මාසෙ තිබුණු තෙල් මිලටම ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඇවිල්ලා තියෙනවා. ලොකු පීඩනයක් දැන් අපිට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි බැලුවා මොකද්ද? ඒ ලෝක වෙළඳ පොලේ දැන් සමහර අයට කිව්වනේ ඉස්සර කියනවා ලෝක වෙළඳ පොලේ තෙල් මිල ඉහළ යනකොට ඉහළ දාන්න නම් ආණ්ඩුවක් මොකටද කියලා. අපි මේ සැරේ ලෝක වෙළඳ පොලේ ගානට ඉහළ දෙන්නේ නෑ. අපි මොකද කරේ? හැම ඩීසල් ලීටරයකටම අප්‍රේල්, මැයි, ජූනි, ජූලි කියන මාස හතරෙම හැම ඩීසල් ලීටරයකටම ආණ්ඩු රුපියල් 100 ගානේ දුන්නා. හැම ලීටරයකටම අපිට ඒකට ගියා කෝටි 6000ක් ගියා. දැන් ආයෙ වැඩි වෙලා. ලෝක වෙළඳ පොළ 90 එළබෙන ඔක්තෝබර් මාසේ තෙල් මිල වැඩි කරන්න ඕන. එහෙන් ගෙනල්ලා මිල ගලප්පලා බලපුවාම පළවෙනිදාට මිල වැඩි වෙන්න ඕන. හැබැයි අපි අපේක්ෂා කරනවා සානාධාරයක් දීලා ඒක පාලනය කරන්න. ආණ්ඩුවන් එහෙමයි. මරාලයක් කඩාවැටුනාම මුළුමනින්ම එක ජනතාව පිට දාන්න බෑ. ඒකට යම් උදව්වක් ආණ්ඩුව කරන්න ඕන. හොඳටම දීපු දීවර ජනතාවට මුහුදු ගන්න බැරුව අපි මොකද කරේ? අර ඩීසල් රුපියල් 100 සානාධාරයට අමතරව දීවර ජනතාවට අමතර රුපියල් 50ක් දුන්නා තව ඩීසල් ලීටරයකට. දවසකට ඩීසල් ලීටර 25කට, මාසයකට දවස් 25කට, ඒකන ලීටර 625කට, මාසයකට රුපියල් 50 ගානේ දුන්නා. 32,250ක් වගේ අපි නේද අපි ගෙවීමක් කරා. එයි බලා ගන්න ඕන. දරුවෝ බලා ගන්න ඕන. ආර්ථිකයේ අවස්ථ පීඩනයක් ආවොත් තෙල් මිල සාමාන්‍ය තත්ත්වයක් නම් අපි සානාධාරය දෙන්නේ නෑ. හැබැයි තෙල් මිල දරා ගන්න බැරි නම් අපි සානාධාරය විදුලි බිලට
1: මේ අතර එළඹෙන අයවැයමකින් දැන්ට පවතින ඇතැම් බදුවල බර අඩු කරමින් ජනතාවට බදු සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
2: එළබෙන අයවැය ලේකරින් යම් බදු ප්‍රමාණයක් නිදහස් කරනවා අප අපේක්ෂා කරනවා. ඒ වගේම අපි ආර්ථිකයේ උඩ භාණ්ඩාගාරේ පුරවලා තියෙනවා. ලබන අවුරුද්දේ භාණ්ඩාගාරයෙන් දැන්ට අපි සකස් කරලා තිබෙන අයවැය ලේකණිය අපි ප්‍රාග්ධන වියදම් වලට බිලියන 1750ක්, දිට්ට ප්‍රාග්ධන වියදම් වලට බිලියන 250ක් එක්ක බිලියන 2000ක්. බිලියන කියන්නේ කෝටි 100යි. කෝටි 100 ඒවා 2000ක් ලබන අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් වලට වෙන් කරලා තියෙනවා. ප්‍රාග්ධන වියදම්. පාරවල්, පාලම්, විදුලිය, යටතල පහසුකම් මේ ඔක්කොම හදන්න ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් කරන අවුරුද්ද බවට ලබන අවුරුද්දපත් වෙනවා. භාණ්ඩාගාරයේ තියෙන සල්ලි කොහමද ගමට එවන්නේ? එකක් සංවර්ධන වැඩහරහා යවන්න ඕන. දෙක දෙවැනි එක අපි යවන්න ඕන නැති බැරි අයම තෝරලා සහනාධාර හරහා. අස්සසුම වකුගඩු රෝගීන්ට පාසල් පොත් මිලදී ගන්න බැරි අයට මේ දෙසැම්බර් මාසෙත් අපි අස්සසුම ගන්න ළමයිට සහ පාසලේ ළමයි 200ට වඩා අඩු දරුවන්ට රුපියල් 6000ක දීමනාවක් දෙනවා. මේ දෙසැම්බර් වලත් මම සල්ලි වෙන් කරලා දැන් බලලා ආවේ එකක් වෙන් කරලා තියෙනවා. හැබැයි සහනාධාර විශාල ප්‍රමාණයක් හැමදාමත් ජනතාවගේ සහනාධාර මත යැපෙන එක හොඳ නෑ. හැබැයි හැමදාමත් සහනාධාර වලින් බලාගත්තු සමාජ කණ්ඩායමක් ඉතුරු වෙනවා. හැමදාමත් එක තියෙනවා. ආර්ථිකයේ කොච්චර දියුණුව ගත්තු රටවල් වල සහනාධාර වලින් යැපෙන කණ්ඩායමක් ඉන්නවා. ආදායම් මාර්ගයක් නැති, ආදායම් මාර්ගය උපයා ගැනීම සඳහා ශාරීරික ශක්තිය නැති, හදිසියේ තමන්ගේ ආදායම් මාර්ගය සකස් කරමින් හිටපු කෙනා මොකක් කර පියසෙනකට පත් වුණා නම් රට ආධාරයක් දෙන්න රටක් කියන්නේ එහෙමයි. ඒ ජනතාව බලා ගන්න අපි කොච්චරද කියනවනම් අපි බලා ගන්නවා. අද තමා සංවර්ධන මධ්‍යස්ථාන වල ඉන්න දරුවා කියලා අම්මා තාත්තා හිමිලා බාරකාරයක් නැති දරුවෝ ඉන්නවා. ඒ හැම දරුවෙකුටම මේ ජනවාරි මාසෙ ඉඳන් ගිණුමකට රුපියල් 5000 ගානේ දානවා. 18 දරුවෝ කෙලියට ගිලා තනියම මොකද කරන්නේ? අපි ඒක අවුරුදු 21 දක්වා අපි බලා ගන්න තීරණයක් ගත්තා.
1: සෞදි අරාබියේදී මරණ දඬුවම නියම විසෙත්න සිවරාසා අනෝජෙන්ට සමාව ලබා ගැනීමට රජයේ උපරිමයෙන් උත්සාහ කරමින් සිටන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ දඬුවම් නියම විසෙත්න තරුණයාගේ දෙමාපියන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී හමු අවස්ථාවේදී. මෙයට නෛතිකව සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් බැනියත්වන බවද ජනාධිපතිවරයා හිදී අවධාරණය කළා. සෞදි රාජ්‍යයෙන් මේ පිළිබඳව සමාව ලබා දෙන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් අනුර කුමාර විසානායක මහතා සඳහන් කර තිබෙනවා. මේ අතර සිවරාසා අනෝජන්ගේ පවුලේ ඥාතීන් පිරිසක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මුණ ගැසුණා. ඒ අනෝජන්ට සමාව ලබා දෙන ලෙසට සෞදි රාජ්‍යයෙන් සිදු කරන ඉල්ලීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලීම් කරමි. ඔවුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වීමට පැමිණ තිබුණේ අනෝජන් සිවරාසාට තම පවුලේ සමාජිකයන් සමග දුරගතණයෙන් අදහස් හුවමාරු කර ගැනීම සඳහා එරට බලධාරීන් විසින් ලබා දී තිබූ වේලාවේදී. ඒ අනුව විපක්ෂ නායකවරයාට මේ අවස්ථාවේදී අනෝජන් සිවරාසා සමග දුරගතණය ඔස්සේ සුමාරු කර ගැනීමට අවස්ථාව හිමි වුණා. ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් මත සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසාට මේ වන විට මරණ දඬුවම නියම කර ඇති බව වාර්තා වනවා. ආගමික නායකයෙකුට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වසර 5ක සිර දඬුවම් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබුණා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික මහතා ප්‍රකාශ කළේ රජයේ මැදිහත්වීමෙන් සිදු කළ අභියාචනයකදී එම දඬුවම මරණ දඬුවම දක්වා තීව්‍ර වී ඇති බවයි.
3: පසුබිම තමයි මාස කීපයකට පෙර අපහාසාත්මක ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිරීම යන චෝදනාව මත සිවරාසා අනෝජන් කියන තරුණයා අත්අඩංගුවට පත් වුණා. අසර පහක සිර දඬුවමක් ඒ අවස්ථාවේදී ඔහුට නියමුණා. එයින් පසුව ඔහුගේ පවුලේ ඥාතීන් මේ සම්බන්ධව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහත්මයා හමු වී සාකච්ඡා කරපු අවස්ථාවේ මේ මහත්මයා ඔවුන්ට මෙය ඇපීල් කරන්න අවස්ථාවක් තිබෙන බව සඳහන් කරලා තියෙනවා. රුපියල් ලක්ෂ 19ක මුදලක් ඒ පවුලේ සමාජ විදේශ කටයුතු අමාත්‍යංශයට ගෙවලා තියෙනවා. නමුත් පවුලේ කට්ටිය චෝදනා කරන්නේ ඊයේ දවසේ මොහුට මරණ දඬුවම ලැබීති වෙන බවත් ලක්ෂ 19ක් වියදම් කර තමන්ගේ පුතාට මරණ දඬුවම තමන් මිලදී ගත්තායයි ශෝකයෙන් එම මව අපිට සඳහන් කරලා තියෙනවා. ඒකට ඉදිරිපත් වෙච්ච නීතිඥ මහත්මයා සහ ඉදිරිපත් වෙනවා යයි කියපු නීතිඥ මහත්මයා වෙනස් කියන චෝදනාවත් ඒ පවුලේ කට්ටිය කියලා තියෙනවා.
1: මේ අතර මරණ දඬුවමට ලක් වූ අනෝජන් මුදා ගැනීම සඳහා ජනාධිපතිවරයා ඉන්දියා අගමැති මෝදිගේ සහය ලබා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා පවසනවා.
4: අනුර කුමාර සානායක මැතිතුමාට ඉල්ලීමක් කරනවා කරුණාකරලා ඔබතුමාගේ මිත්‍රත්වය පාවිච්චි කරලා නරේන්ද්‍ර මෝඩි මැතිතුමාට පුද්ගලික ටෙලිෆෝන් කෝලයක් කරන් කතා කරලා කියන්න එතුමාට. එතුමා කරයි අනිවාර්යෙන්. මොකද එතුමා අපේ ශ්‍රී ලංකා පිතෘ විභූෂණ. එතුමාගේ යාළුවා තමයි සල්මාන් සෞදි අරේබියා අගමැති සහ කුමාරයා. එතුමා ඉල්ලීම කරන එයා සලකා බලයි අනිවාර්යෙන් කියලා අපිට කරලා දෙන්න.
1: අනුජෙන්ට සමාව ලබා ගැනීමට හැකිතාක් උත්සාහ කරන බව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
5: ඔව් මේ තොරතුර විදේශ අමාත්‍යංශයට දැනුම් දුන්නට පස්සේ දැන් පසුගිය කාලය පුරාම සති ගණනාවක් ඇතර විදේශ අමාත්‍යංශය විදේශ අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් සෞදි අරාබි රජයත් එක්ක සාකච්ඡා වට ගණනාවක් සිදු කළා. ඒ වගේම ඔහුට නීතිසහාය ලබා දීම සඳහා තනාපති කාර්යාලය මැදිහත් වුණා. අපේ විශේෂ නිලධාරියෙක් මේ වෙනුවෙන් යොදවලා තිබුණා. නමුත් අපිට මේ ගැන කටයුතු කරන්න වෙන්නේ ඒ රටේ පවතින නීතියත් එක්ක. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඔහුට සමාවක් ලබා ගැනීමට, දඬුවම පුළුවන් තරම් අඩු කර ගැනීමට. ඒක තමයි රජ්‍ය අපේක්ෂාව. ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරන්න පුළුවන් හැමදේම මේ මොහොතේදී විදේශ අමාත්‍යවරයා
6: අඩුකරපු විධායක බලතල ආපහු ගන්න. 19 ගෙනාවා ආපහු විධායක බලතල අඩු කරන්න. 20 ගෙනාවා ගෝඨාභය රාජපක්ෂ 19 අඩුකරපු විධායක බලතල ආපහු ගන්න. 21 ගෙනාවා බංකොලොත්තුනයින් පස්සේ නිර්මාණය වුණු රජය ඒක කරෙත් විධායකයේ බලතල අඩු කිරීම. මොකද 22කින් වෙන්නේ 22කින් වෙන්නේ විධායකයේ අනසකට රටේ අධිකරණය යටපත් කරන රටේ අධිකරණයේ නිදහස ස්වාධීනත්වය විනාශ කරන පළුදු කරන රටේ අධිකරණය සහ ගරු විනිශ්චයකාරවරුන් පිළිබඳව ජනතාව තුළ තිබෙන විශ්වාසනීයත්වය පිළිගනි සහමුලිම විනාශ කරලා නැවතත් වරක් විධායකයේ බලතල ශක්තිමත් කරන දැන් මේ අද අපි කතා කරන්නේ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එදා ගෙනල්ලා විධායකයේ බලතල වැඩි කරගන්න හදනකොට විපක්ෂයේ හිටපු අනුරු කුමාර දිසානායක එවකට මන්ත්‍රීවරයා කියනවා ඒක මේ පාර්ලිමේන්තුවෙන් විතරක් කරලා හරියන්නේ නැහැ ජනමත විචාරණයකට යා යුතුමයි කියලා. ඒක 20ට ජනමත විචාරණය හොඳනම් අපි කියනවා 22ටත් අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් ලබා දීම අනුරු කුමාර දිසානායක ජනාධිපතිවරයාම මීට පෙර
1: යෝජිත 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් සහ සිවිල් බලවේගයන් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අතිවාසිකම් රැක ගැනීමේ අරමුණින් වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ අනුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් එළවන බව ඔවුන් පෙන්වා දෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නිල් නිවේදන නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් නිලීමක් කර තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් එල්ලවෙන චෝදනා ඇතුළු චෝදනා තුනක් මුල් කරගනිමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානියා සහ නියෝජිත පිරිස ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්තුණා. ජනාධිපති කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී IMF නියෝජිතයන් ප්‍රකාශ ශ්‍රී ලංකාවේ ආර්ථිකය විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බවට මැදිකාලීන ආර්ථික දර්ශක වලින් පෙන්නුම් කරන බවයි. එම ස්ථාවරත්වයේ මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාමට රජයේ අපේක්ෂාව බවද අනුරු කුමාර දිසානායක මහතා විසින් අවධාරණය කර තිබුණා. ශ්‍රී ලංකාව මේ වන විට උදා කරගෙන ඇති සුවිශේෂී ආර්ථික ප්‍රගතිය මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමටද ලක් වුණා. මේ අතර නව IMF ගිවිසුමක් පිළිබඳව රජය තවමත් තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර ප්‍රගති උත්සවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසීමකට ප්‍රතිචාර ලෙසයි.
7: යම් අයගේ සාකච්ඡාවක් තිබෙනවා නැවතත් IMF එකත් එක්ක, ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අලුත් වැඩසටහනකට ඇතුල් වෙන්න ඕන කියන සාකච්ඡාවක් සමාජයෙන් තියෙනවා. ආර්ථික විශේෂඥයන්ගෙන් එහෙම තියෙනවා. ඉතින් මේක ගැන සාකච්ඡාවක ඉන්නේ. තාම ඒක අවසන් කරලා නැහැ. ඒක ඉතින් අපි ආණ්ඩුවක් රජයක් විදියට තීරණයක් ගන්න ඕන. අපි මෙතනින් නිදහස් වෙනවද, තවදුරටත් යම් වැඩසටහනක් IMF එකත් එක්ක යනවද කියලා තාම අවසාන තීරණයක් කරන්නේ
1: නැහැ. ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියට අදාළව වාර්තා කරන්නට තිබෙන්නේ. ඇඩිලෙඩ් ලකඩින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමගන්වා මම නිරෝධකාරීව සම් කොළඹ සිට.
0: සති අන්ත පුත් පසුබිම් පෙරම
8: ඇඩිලෙඩ් ලකහඩ
9: අවදමින් සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතරඳි ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අපහිතවත් විජිත් කුමාර ශ්‍රේන්ත මහතා සූදානම්ෙන් සිටිනවා. මේ සතිය සඳහා ඔහුගේ සිතරඳුණු ගීතය අප සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
10: ඔවුනයන් අද මතකය රං ඔංචිලා නැමැති පැරණි චිත්‍රපටයේ ගීතයක් සඳහායි. ගීතය රචනා කරේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ විසින්. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, මේ ගායක මිල්ටන් මල්ලවාරච්චි.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩලී ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අපි දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනින් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. ආයුබෝවන් දුමින්ද.
4: ආයුබෝවන්
3: දුමින්ද, මං හිතන්නේ අවුරුදු ගානක් සියලු දෙනා බලා හිටි නඩු තීන්දුවක් පසුගිය ලැබුණා, මේ පාස්කු ප්‍රහාරයේ මේ මේ ප්‍රධාන නඩු තීන්දුව. දැනගන්න කැමති මොනවද ඒ පිළිබඳ තියෙන තොරතුරු කියලා?
4: ඔව්, ඇත්තටම නැයින් අවුරුදු ගණනාවක් තිස්සේ මේ නඩු විභාගය පැවතුනා. ඉතින් ඒක ප්‍රධාන වශයෙන්ම පාස්කු මහා නඩුව කියලා තමයි පැවරුනේ. මොකද විශේෂයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධාකාරයේ නඩු විභාග පැවරුණා. විශේෂයෙන්ම හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජයන්ත ජයවර්ධන ඇතුළු පිරිසර සහ ඒ වගේම හේමසිරි ප්‍රනාන්දු සහ පූජ්‍ය ජයසුන්දර වගේ අයට මරණ දඬුවම ලැබීම වගේ තීන්දුවක් ලැබුණා. කොහොම වුණත් මේකෙදී ප්‍රධානම කාරණාව පිපුජ්ජල වේශ්‍ය මණ්ඩලයක් විසින් තමයි මේ පාස්කු මහනඩුව විදිහට එල්ල වුණේ. මොකද ප්‍රධාන වශයෙන් පාස්කු මහනඩුව කියන්නේ කෙලින්ම අර ටූදිතීන්ට ඒ හා සම්බන්ධ වූ අයට කරන එරෙහිව කරපු නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව විසින් කරන ලද නඩු විභාගය තමයි සිද්ධ වුණේ. ඒක තමයි ප්‍රධාන වශයෙන්ම පාස්කු මහනඩුව විදිහට සැලකුණේ. ඉති කොහොම වුණත් පුජ්‍යලයෝ 25 දෙනෙකුට විතර එරෙහිව තමයි මේ නඩුව පැවරුණේ. ඉතින් මේකේ ප්‍රධාන මහමොලකරු විදිහට සැලකෙන්නේ නවුෆර් මවුලවි ඇතුළු කණ්ඩායම තමයි සැලකෙන්නේ. ඉති කොහොම වුණත් චෝදනා 23,270කට ආසන්න ප්‍රමාණයක්, ඒ වගේම පිටු 8,900ක වගේ මහා දෙවන්ත නඩු විභාගයක් තමයි මේ තිපුජ්ජල විනිශ්චය මණ්ඩලය සිද්ධ කරේ. ඔවුන් විශේෂයෙන්ම මේ තිපුජ්ජල විනිශ්චය මණ්ඩලයේම තමයි එකම කණ්ඩායමක් තමයි මේ නඩු විභාගය මේ පැවැත්වේ. මොකද සමහර වෙලාවට මේ නඩු විභාගය ඒ විනිශ්චයකාරවරු දැන් ඇත්තටම මේ දැන් මේකත් එක්කම එනවා මේ 22 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථාවත් එක්ක මේ විනිශ්චයවරුන්ගේ මේ විශ්‍රාම යෑමේ දීර්ඝ වීමත් ඇත්තරම මෙතන මේ පුජ්‍යල විනිශ්චයකාර මණ්ඩලයේ මේ විනිශ්චය වරුන් අභියාචනාධිකරණයට ඔවුන් පත්වීම නියමිතයි. කොහොම වුණත් මේ දක්වා ප්‍රමාද වුණේ ඒ කාරණාව නිසා. කොහොම වුණත් මේ විනිශ්චයකාර මණ්ඩලයේ විසින් එකම තුන්දෙනෙක්ම තමයි, මොකද නැත්තම් මේක මහා දෙවන්ත නඩුවක් නිසා. කොහොම වුණත් විත්තිකාරෝ අවසානයේදී මේ නඩුවේ දැන් තීන්දුව ලක්ුණා. මොකද දැන් පිපුජ්ජල විනිශ්චයකාර මණ්ඩලයකින් ස්ථිර මේ නඩු තීන්දුව දුන්නාට පස්සේ ඔවුන්ට අභියාචනාධිකරණයට යාමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අවසාන වශයෙන් තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට යාම පමණයි. ඒ අනුව මේ ඉන්න පුජ්‍යලයෝ ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යනවාද කියන කාරණාව පිළිබඳව තාම පැහැදිලි කිරීමක් නැහැ. කොහොම වුණත් මෙතනදී නවුෆර් මවුලවි ඇතුළු 15 දෙනෙකුට විරුද්ධව මේ සියලුම 15 දෙනාම ඉස්ලාම් ජාතිකයින්, ඒ වගේ මුස්ලිම් පුජ්‍යලයින් කියලා හඳුන්වන්න පුළුවන්. මේ නවුෆර් මවුලවි ඇතුළු 15 දෙනෙකුට එරෙහිව නඩු තීන්දුව ලබා දීමක් සිද්ධ කරා. ඔවුන්ට අවුරුදු අවම වශයෙන් එක එක අයට යම් යම් කාල සීමාණු වෙනස් අවුරුදු 200ක් 200 ඉඳලා 240 දක්වා වූ කාලයකට බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියමීමක් තමයි සිද්ධ වුණේ මේ 15 දිනාටම. ඒ නවහොම මවුලව ඇතුළු 15 දිනාටම අවුරුදු 200ක් සහ ඒක මරණ දඬුවම නියමීමක් සිද්ධ වුණේ නැහැ. හැබැයි අවුරුදු 200ක් ඒක අර සමහර වේලාවට දෙනවා මේ නඩු තියෙනවා, අපි දැකලා තියෙනවා යම් යම් ආකාරයේදී අවුරුදු 200ක් දෙනවා ඒක අවුරුදු 10න් ගෙවි යන්න. එහෙම නෙවෙයි, දැන් මේ නඩු තීන්දුව තියෙන්නේ සෙලින්ම අවුරුදු 200ක්. දැන් ජීවිතාන්තය දක්වා සහ ආසන්න වශයෙන් මරණ දඬුවම ලැබීම වගේම තමයි. මොකද මරණ දඬුවම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. ඒ නිසා අවුරුදු 200-240 දක්වා ආණ්ඩවලට වරදකරුවන් බවට මේ 15 දෙනා පත් වෙලා තියෙනවා. ඒ වගේම තවත් මේ නඩුවේ හිටපු 9 දෙනෙක් මේ අවුරුදු ගානක් බන්ධනාගාරගත වෙලා ඉඳලා 9 දෙනෙක්ව නිදොස් කරින් නිදහස් කිරීමකුත් සිද්ධ වුණා. ඉතින් ඒක තමයි ප්‍රධානම වශයෙන් සිද්ධ වුණේ. ඉතින් මේකේ පාස්තු පහරේ විවිධ නඩු විභාග සිද්ධ වෙනවා. මේක තමයි ප්‍රධාන, ඒ කියන්නේ පාස්තු සහරන් හසි මැතුළු කණ්ඩායමට ආධාර අනුබල දීම් සහ ඒවාට පහසුකම් සැපීම් සම්බන්ධයෙන් තමයි මේ නඩු තීන්දුවේ විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් කාරණා තියෙන්නේ. හැබැයි මේකෙදී අර හැමෝ මහාන ප්‍රශ්නයක් තමයි පොදුවේ ජනතාගේ ඉතිවරුනේ ජාතික ලැස්තිය හිටපු ඊබ්‍රහීම් මහත්මයාට මොකද්ද වුනේ කියන කාරණාව. හැබැයි ඔහු විශේෂයෙන්ම ඔහුගේ පුතු දෙන්නෙක් තමයි මරාගෙන මැරුණේ. වගේම ලේදී සහ එතන ඝාතනයක් සිද්ධ වුණා. හැබැයි මේ නඩුවට ඔහු කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ඔහු වරදකරුවෙක් විදියට හෝ සැකකරුවෙක් විදියට කලින් සිටම මේ, මොකද මේ පහුගිය වසර ගණනාවක් තිස්සේ පැවතිච්ච නඩු විභාගයක්. එතනදී ඔහු මේ නඩුවේ සැකකරුවෙක් විදියට ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. ඒ නිසා ඔහු සම්බන්ධයෙන් මොකද බොහෝ අය අහන දෙයක් තමයි, ඇයි ඉබ්‍රහීම් නානාට මේ සම්බන්ධයෙන් නැද්ද කියන කාරණාව. හැබැයි ඔහු සැකකරුවෙක් විදිහට කලින් ඉඳලම ඉදිරිපත් වෙලා තිබෙන්නේ
3: නැහැ. දුමින්ද, ඒ වගේම මේ ව්‍යවස්ථා සංශෝධනයත් මම හිතන්නේ 22 වෙනි සංශෝධනය පසුගියදා පාර්ලිමේන්තුවට ගෙනාවා. මොනවද ඒ පිළිබඳව තියෙන තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයින් මේ සුකුරාදා දවසේ තමයි ඒකේ අවසන් තීන්දුව ලැබීමක් සිද්ධ වුණේ. දැන් මේ වන විට එය පිළ වශයෙන් ජනාධිපති සභා සම්මත වෙලා තියෙනවා. මොකද කතානායකවරයා මේ සුකුරාදා දවසේ ඒ අසන ලබා දීම නිසා කොහොම වුණත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියෝජන අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික කාලය අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමක් තමයි සිද්ධ වුණේ. ඊට සමගාමීව අනෙකුත් සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාමික කාලය අවුරුදු දෙකකින් වැඩිවීමක් තමයි මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී සිද්ධ වුණේ. එතනදී කොහොම වුණත් මෙතනදී විශේෂයෙන්ම 158 විශේෂයෙන්ම මේ ඡන්දය, ඒ කියන්නේ 3-2 ඡන්දය ලැබුණා. මොකද ඒක ජනමත විචාරණයක් වුණා නෑ කියන කාරණාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කලින් තීන්දුව කළා තිබ්බ නිසා ඒක දැන් නීතියක් බවට පත් වෙලා තියෙනවා. ඒක 3-2 158 සම්මත වෙලා තියෙනවා. ඒ වගේම විපක්ෂව 63 දෙනෙක් තමයි ප්‍රධාන වශයෙන් විපක්ෂයේ විදිහට තිබුණේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම දැන් මෙතනදී ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ කාලය අවුරුදු 65-67 දක්වාත්, ඒ වගේම අභ්‍යාචන අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික කාලය 63-65 දක්වාත්, ඒ වගේම අනෙකුත් විනිසුරුවරුන්ගේ කාලය 60-62 දක්වා වසර දෙකකින් වර්තමානයේ දැනට ශක්තිය සේවයේ සිටින විනිසුරුවරුන්ගේ සේවා කාලය අවුරුදු දෙකකින් දීර්ඝ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී රජයේ පැත්තෙන් ප්‍රකාශයට පත් කරන්නේ විශේෂයෙන්ම මේ නඩු ලක්ෂ 11ක් විතර තියෙනවා. ඉතින් ඒ වගේම මේ විනිසුරුවරුන්ගේ සේවා කාලය විශේෂයෙන්ම අත්දැකීම් සහිත විනිසුරුවරුන්ගේ සේවා කාලය තවදුරටත් ලබා ගැනීම අත්‍යවශ්‍යයි කියන කාරණය තමයි. ඉතින් ඒකම ඊට සමගාමීව ඉදිරියේදී මේ සමස්ත අධිකරණ පද්ධතිය තුළ තියෙන මේ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි කියන කාරණාව තමයි තියෙන්නේ. කොහොම වුණත් දැනට එය නීතිය බවට පත් වෙලා තියෙනවා.
3: දුමින්ද, ඒ වගේම අනිකුත් කාරණා හැරිට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: විශේෂයෙන්ම නැන් කාරණා කීපයක් සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ විශේෂයෙන්ම බැංකු මූල්‍ය ආයතන, ඒ වගේම ගිණුම් විවෘත කිරීම වගේ, ඒ වගේම ගොඩේ නම ගොඩනැගිල්ලක් ආරම්භ කිරීමේදී වගේ දේවල් වලදී විශේෂයෙන්ම නොවැම්බර් 1 වෙනිදා සිට TIN අංකය, ලංකාවේ TIN අංකය අනිවාර්යයෙන්ම ඉදිරිපත් කිරීමට යෝජිත බවට සඳහන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉඩමක් තියෙනවා නම් ඒක හිමිකරු ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ඒ වගේම ලංකා විශ්වවිද්‍යාල සමාගමක කොටස් මිලදී ගැනීම, ණය පාඩපත් ලබා ගැනීම, මේ ආදී වශයෙන් සියලුම ජනයාට TIN අංකය අනිවාර්ය කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව විදිහට ගත්තොත් එහෙම විශේෂයෙන්ම දැන් වෙනත් රටවල් වල ඉන්න කට්ටිය ශ්‍රී ලංකාවේ ඉන්න සමාගම් වල සමහරලාවට ආයෝජනයන් සිදු කරනවා. එතනදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළා තියෙනවා සමාගම් හයක් ඒක ක්‍රියා විරහිත කිරීමට සිදු කරන්න. විශේෂයෙන්ම කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ඇතුළු සමාගම් හයක් තමයි මේක මේ වත්තම් ක්‍රියා විරහිත කිරීම සිදු කරලා තියෙන්නේ. ඒකේ නාමික වශයෙන් ගත්තොත් එම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්, සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්, ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසිං හෝල්ඩින්, ඒ වගේම ඇටෑන්ස් ඉන්ටර්නැෂනල් එඩුකේෂන් සෙන්ටර්, යෝන් ශ්‍රී ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රොඩක්ෂන් ඉන්ටර්නැෂනල් කම්පැනි කියන ආයතන වලට ඒ වත්තම් අත්හිටීමක් සිදු කරලා තියෙනවා. ඒවැයි ආයෝජන සිදු කරන්න එපා කියන කාරණාව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම නැන්සනාකෝ දැන් මේ අවුරුද්දේ 2026 පළමු මාස පහ කාලය තුළ ශ්‍රී ලංකාවේ පුජ්‍යලී විදියට ගත්තොත් එහෙම රන් භාණ්ඩ උකස් කිරීම, වක්තරම් බඩු උකස් කිරීම ගත්තොත් එහෙම රුපියල් කෝටි 14,970 ප්‍රමාණයක් අපේ ඉන්න ජනතාව පිළිගත්, ඒ කියන්නේ මහ බැංකු පිළිගත් ආයතන වලට රන් භාණ්ඩ උකස් කරලා තියෙනවා කියන කාරණාව හෙලිදරව් කරලා තියෙනවා. ඒ කියන්නේ අවසන් වශයෙන් ගත්තොත් එම කෝටි රුපියල් කෝටි 15,000කට අසන්න ප්‍රමාණයක් රුපියල් 14 කෝටි 970ක් තියෙන කාරණාව රජයේ පිළිගත් වාණිජ බැංකුවට. ඒ වගේම මේක මීට වැඩිය බොහෝ ඉහළ අගයක් ගණී කියලා මහ බැංකුවම විශ්වාස කරනවා. මොකද විශේෂයෙන්ම ලියාපදිංචි නොවෙච්ච සහ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම සුද්ධ මූල්‍ය ආයතන විවිධ ඒ වගේම පුජ්‍යලී අර ඒ වගේ අයට ගත්තොත් එහෙම මේක මීට වැඩිය ඉහළ අගයක් ගන්නවා කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. කොහොම වුණත් ඒ කියන්නේ මේ මාස පහට කෝටි 15,000කට ආසන්න ප්‍රමාණයක් පුජ්‍යලියෝ ණය වෙනවා කියන කතන්දරේදී එක පැත්තකින් ඒ පුජ්‍යලින්ගේ ආර්ථික තත්ත්වය තමයි ශ්‍රී ලංකාවේ අනිත් පැත්තෙන් තියෙන්නේ. හැබැයි අනිත් පැත්තෙන් ගත්තොත් එම IMF නියෝජිතෝ ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඔවුන් සුභවාදී අදහසක් ඉදිරිපත් කළා තියෙනවා මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරව තියෙන කාරණාව. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම දැන් මේ එල්නිනෝ තත්ත්වය ගත්තොත් එහෙම දිස්ත්‍රික්ක 15කට මේ වන විට බලපෑම් ඉල්ලලා තියෙනවා. ඒ වගේම පුජ්‍යලියෝ 137,000කට විතර වගේ සුජු බලපෑමකට මේක ලක් වෙනවා කියන කාරණාව තමයි තියෙන්නේ. විශේෂයෙන්ම අම්පාර, අනුරාධපුර, කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය, උත්තලම, රත්නපුර, තිරිකුණාමලයේ කියන දිස්ත්‍රික්කවලට මේක කියන වර්ෂා තත්ත්වයක්. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එම නියම් මේ තත්ත්වයක් බලපාන බව තමයි විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් වෙන්නේ.
3: දුමින්ද තපසම සම්බන්ධයෙන් ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳව හොමුත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමුවෙමු. ආයුබෝවන්.
4: ආයුබෝවන්.

ඉතින් අපි ඔබ සමග හෝරාවක් ගත කරලා ඔබෙන් සමුගෙනට කාලය ළඟා වෙමින් තිබෙන්නේ. ඉතින් පසුගිය සෙනසුරාදා මේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා මුතුහර ළමා සමාජයේ 10 වෙනි සංවත්සරය ඉතාමත් අලංකාරවත් අන්දමින් පැවැත්වුණු අපේ දුව දරුවන් විසින් මටත් ඒ සඳහා සම්බන්ධ වීමට හැකියාව ලැබුණා. ඉතින් විශේෂයෙන්ම මේ ඇඩිලේඩ් ලක්කඩ අපේ 2527 රූපවාහිනී ඇඩිලේඩ් රූපවාහිනී මුතුහර ළමා සමාජයත් සමග අත්වැල් බැඳගෙන සිටින්නේ මෙහි ආරම්භයත් සමගයි. මොකද මේ මුතුහර සහ ඇඩිලේඩ් ලක්කඩ එකම වකවානුවේ ආරම්භ වුණු මං හිතන්නේ වැදගත් සංවිධාන දෙකක් කියලා කියන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අපේ මේ මුතුහර ළමා සමාජයට සම්බන්ධ වී සිටින දූ දරුවන්ට මාධ්‍ය හැසිරවීම පිළිබඳව දැනුමක් ලබා ගැනීමටත් ඔවුන්ට ඒ සඳහා අවකාශ ලබා දීමටත් ඇඩිලේඩ් ලක්කඩ විශේෂයෙන්ම ළමා මණ්ඩපය ආරම්භ කෙරුණා ඔවුන්ට අවස්ථාව ලබා දෙන්න. ඉතින් නිතතින්ම අපේ දූ දරුවන් ඒ හරහා ඔවුන්ගේ දස්කම් විස්කම් මේ මාධ්‍යයට යොමු කරනවා. ඉතින් ඒක අපිට සතුටු කාරණයක් ඔවුන්ට අත්දැකීම් ලැබීම. ඉතින් විශේෂයෙන්ම ඊයේ දවසේ එහෙම නැත්නම් මේ ලැබෙන පසුගිය අගහරුවා සෙනසුරාදා වැඩසටහනෙන් ඔවුන් එක්කසු කරගත් මුදල් වලින් ලංකාවේ අපේ දුෂ්කර පළාත්වල ඉන්න දූ දරුවන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම තමයි ඔවුන්ගේ අභිප්‍රාය. ඉතින් ඉතාමත් වටිනා සිතුවිල්ලක්. ඉතින් ඒ සඳහා මම හිතනවා ඔවුන්ට ඒ බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන්ම ඒ සියලු දේ කරගන්න හැකියාව ලැබුණා කියලා. ඉතින් ඒක බොහොම සතුටුයි. අපි නැවත වතාවක් ඇඩිලේඩ් ලක්කඩ වෙනුවෙන් අපි මුතුහර සියලු සාමාජිකාවන්ටත් ඒ වගේම මුතුහර 2527 රූපවාහිනී ඇඩිලේඩ් රූපවාහිනී මුතුහර ළමා සමාජයේ නිර්මාතෘවරිය සහ එහි සංවිධායකවරිය වන කුමුදුනි සිල්ව මහත්මියටත් අපි අපගේ ප්‍රණාමය සහ ස්තුතිය පුද කරන්න කැමති. ඉතින් හොඳයි අදත් වෙන්ද වගේම පුවත් පසුයි පුරඹයට ගෙනා නිරුත කාර්යවසම් සිතනදි ගීතයෙන් ඔබ පිනොවේ අපිටවත් විජිත් කුමාර ශාන්ත මහතා දුරකථනයෙන් නොදුරුමාණ විශේෂංගේ හරහා අප සමග දුරකථනයෙන් ලංකාවේ සිට සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සජ්ජි බාලසූරි මහතා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම වැඩසටහනක් සමග ඔබ හමුවන බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා සිළු දිනාටම සුවදායක සතියකට ආසිරි. ආයිබෝවන්.